වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.

0: ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවී ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවී ඉසිර අහන්න.
1: ධර්මර අස්සේ මං නට

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඉසර ඇහෙන මානෙ ඉන්න

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් දේ පිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එන්න ආදරේ කියන්න. ලගින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉසිරයි ගී මිහිරයි.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයි. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන නින්ද නේන රයිට. හරියටම රෑ 7:30ට ඉසිර සිර හත බැදී රෑ.

ඔබනලු කොළඹ මේ ගම ඇර යනවා ඒතරේ. එහි තියෙන වාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්ෂාවක් ඔබ එද මොන වාගේ ඇද්ද කියලා බලමු කොළඹ සිරපුරේ. හරි අයිත මන්දා නැකත්‍රාල කියපු සාස්තරේ.

අලුවන් කළුරු අය අප ගම මදින්නා මන්දි නැතුව රාහැමටම බෙදන්නා එන එන කැකුළු මල් නෑ.